ලෑලරින් මිටවටයකෙන් නවයා නිසරයාන අත්තේලා දෙගි ලොට බුට්ටවට සක්සෝගයාන අහනිල් තාවචාවක යනු නොවුන් මිපිවලය පියනෙක් පත සිලලරිගුන් අවම සිලලරිගයාන අම්ලුණු තමානකිවල්ලමින් අම්මා පෙචංමනිට සංනාත්තම්මාල සංනාත්තම්මාලු තලු තුන්නසුලාෝමිගිත්සි දසා යක්සමින්